දේන් දුල්ද නායක කඩක දෙගාන්චි තියන් දම් කරියලේනි නොනනනා තොග නිංගයි කියම්මු නජික සෝදොරෝන්ගයි දේන් දුල්දනි නිබායි නික සෙක්‍රෙතර් දෙතාකය සන්තේ පිබ්ලිකෝ නී මිනිස්සර්ක සෝදොරෝන්ගා ඇකේ බා තමොයදි ඩොක්ටර් දෙකන්ජි බයි දෙජි ෆ්‍රන්සින්නි නීනනා ඉදකුමන ගෝ නායදනාන් තොත්නිෝ එතකුම්නික මිනිස්සනි යන්න කළක සෝඩෝ ක්‍රේයා කුල්ග ගිර ජින්ත මරගඩ අබ්දරයි මවත් අතයිබ ඉජගඩම එජිත්ත නීනයි කොන්බෙර් නජිජි කුජලා ඕත කුම්තුකෝ මඩන් ගැගක කැම සොෂතේ සිවිල්ත නිබයි දොකොස නායදතා කැන්දන්න කුම්දු ගෝයානී තේකොර ඕවයි තොන්දෝයා දොකුම් ලොක චටලාතා ඩියජිකචවානි නින්න නාරන්න කළනාතක යගන බන්ධන පර්තිනර් ගඩිංග කොසකිල්ලු කලාකු දෝග තක් බේවා කැම් සන්තර ඉන්ටර්නශනල් ලංගිස්චික්න ඉදන් ගෙර කින්ග නාරන් කළා ඕ කඩියා ගෙර ඔසෝ ඩොමරිතවයි නිවායික යාන්දෝන්තෝ එක අවකුරෝ බසග න බන්ධන ජන් ලිදර්ග නිතවා නින්ග ගෙනයන් තොනි ඉතම් යෙරිවා කොරකම් නානී කඩක ගුතෝ යකරෝරෝ බස කඩක තෝ අඩි නික ජරෙක්ට්‍රිස් ක සෝඩ ජිකසියෝ දෙෆි එදෙලා ප්‍රමෝෂෝන් දෙලෙගලිතේ ෆචිමේ ගැචිබේ තබෝ නිනාරේ තේ තක ලකුන්තෝ මඩඟ අද ද නි කැම්බෙක අභේෂේත නජියා මන්ක මජ කඩ දෙගඳුරගායින් නේ තබා ඇගෙරි කඩ ගොන්බේනේ අබාරණයි බිතේ අද නේනනනා මනයිනු තකඩ අන්දොරරේනේක කැම්බෙක අභේෂේත මන්නි රේ ඔතුකෝ අඩගන් කර්චියක කුමඩක කැම්බෙක අභේෂේත්නි මන්කයික මජතෝ බා මන්නේ අසතා කෝසිගක කැම්බේක අවිශෂත මළඟ අලේ බක ඉරෙන් ඩායාතාකේ ලොකඩිංගන් මන්ක තනා ගුතෝනිවා හුරුකෝනි හුරුකුරානි රක් ලයන්ක තනා අලේ අද ක්‍රර්චයක ලෝගක මරගෙන තබ නෝරෝ ඉංකයි අද කොසගනි තබ නිනින්දන් කැම්දී දෝයානි පරෝජෙන් ගාන් තොත නී බිතේ අදනි කඩක කළන අරානිරය අන්තා මලං තබා නානින්ගිගේ නන්නගන්න තොගසෙන් ඔයානී මන්ක මජික කරන්නගන්න කතනාන නයින්නේගිගේ අතෝ අද නැකුම්ද කෝ මලං නැතුරික රොඩත ගෙක කොනු ප්‍රෝජෙන්තොයි ගිර ජිරිත්නි තමය කදරාකු කොසගතා බ්‍රයිම් අදම් ඉසා බයි කොන්බෙර නජයජිකනු නොවත කුම්තුකෝ තා මඩන්නි යෝ ගෙරග ඔයාක කදරාකු කොසග බා නින් තෝනි තබාවෝ රාරොංචිති ඉන්දෝක කොරු තමිය කද්දෙගරි ගානයක් මජි මජිග අබරණයි ෆුවර් අරි කැම්බේක දොබාත්නි තබා ෆුවාරන් තෝනිකේ කුමනේරි වබයි ෆුවර්ගු සෝදොයානි ඉකෝග වයිකෝක කදරාක කොස්ග කදරා නෙන් දොරියදක කෝ මණ්ඩන් රෝඩ නාන්දෝ ජෝනි ඉතකුම ගෙගනි ගේරාක ලන්දොර්ගගේ බ්‍රකෝසගගේ ගෙක සෝඩොකලයා ගෙන් දොර්ගගේ ජිබය ඉතකුම් දෙතෝන්ගේ කරංග රොන්තු බයර ගන යාගක මජ මජගනි කෝග ග කද අයිංගන රා නෙන් දොරියදගනි තබා මුඩා තු අද අබ්දුල් කෙවුල් ඉන්න බාර්ජි ඉන්න බිජිත් දෙන උන්දුම් දකඩ වේ චොබ් වේ ගැබ්‍රියෙල් ලියොනෙල් නොමෙන් ගාර්නිය ගිතද කදසි මම් ජිසසි බයි ජයි කුම් ජික කෙතේ ගම්බිරි සිග්නේලා මම් දෙකදසි